0: සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. ඔබ මේ එක්වන්නේ FOIB ශ්‍රී ලාංකික කණ්ඩායම විසින් ගෙනෙනු ලබන බදාදා සඳැල්ල සමගින්. ඉතින් අද මේ වැඩසටහනට එකතු වන මම ඩිල්ෂාන්. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සඳුනි, ආයුබෝවන් සඳුනි. හිමායක්කේ ආයුබෝවන් හිමායක්කේ.
1: ආයුබෝවන් ඩිල්ෂාන්.
0: ඒ වගේම අපිට තාක්ෂණික සහාය ලබා දෙනවා පුලිත්. ආයුබෝවන් පුලිත්.
2: ආයුබෝවන්.
0: අද අපිට ඇත්තටම විශේෂ දවසක්. ඒ කියන්නේ අද අපි සරලව පෙනුනත් නමුත් අර්ථ ගොඩාක් තියෙන ඉතාමත් රසවත් වැඩසටහන් මාලාවක ආරම්භය සනිටුහන් කරන්නයි අපි මේ ඔබත් සමග එකතු වෙන්නේ. එහෙම නේද හිමායක්?
1: ඔව් අනිවාර්යයෙන්ම ඩිල්ෂාන්. ඉතින් ඔබ කිව්වා වගේ අපි අපේ FOIB Facebook පිටුවෙත් මේ වෙනකොට අපේ ප්‍රචාරණ දැන්වීමේ දැම්මා. අද මේ වැඩසටහන විශේෂ වැඩසටහන් මාලාවක පළවෙනි වැඩසටහන කියලා. ඉතින් අපි අපේ මේ වැඩසටහන් මාලාව නම් කරලා තියෙන්නේ Colors of a Word කියලා. ඉතින් අපි මේ වැඩසටහන් මාලාව ඇතුලේ කරන්න හිතාගෙන ඉන්නේ අපි යම් කිසි වචනයක් අරගත්තොත් එහෙම, අපේ හදවතට ළඟ වචනයක් අරගත්තොත් එහෙම, ඒ වචනය හරහා අපිට එක එක්කෙනාට දැනෙන ඉමෝෂන් එක වෙනස් සහ එකිනෙකාට ඒ වචනේ එක්කෙන අර්ථයන් වෙනස්. ඉතින් ඒ වෙනස්කම් ගැන කතා කරන්න, ඒ වචනයත් එක්ක ඇත්තටම අපි මොන වගේ ලෝකද ගොඩනගා ගන්නේ අපේ අපේ ජීවිත ඇතුලේ, ඒත් එක්කම අසන්නන්ට එකතු වෙන්නට පුළුවන් ඒ වැඩසටහනට ඔවුන්ට ඒ වචනය සමඟ ඔවුන් මොන වගේ විදිහටද බැඳිලා තියෙන්නේ ගැන ඔවුන්ට හිතලා බලන්න, කතා කරන්නට අවස්ථාවක් ලබා ගන්න. ඉතින් අපි මුලින්ම මම හිතුවා අපේ අද වැඩසටහනේ මේ වැඩසටහන් මාලාවේ Colors of a Word කියන වැඩසටහන් මාලාවේ පළවෙනි වචනය මොකද්ද කියලා ඉන්ට්‍රඩියුස් කරන්න සඳුනිට දෙන්න. හැබැයි සඳුනිට දෙන්න මොහොතකට කලින් අද වැඩසටහන අපිට විශේෂ වැඩසටහනක් කියන්න එක හේතුවක් තමයි මේක අපේ වැඩසටහන් මාලාවක ආරම්භය වීම. අනිත් විශේෂ හේතුව තමයි සජීවී වැඩසටහනක් කරන්නට අපේ අලුත්ම FOIB ශ්‍රී ලාංකික කණ්ඩායමේ අලුත්ම පැනල් ඔපරේටර් අපේ තාක්ෂණික සහාය අපිට ලබා දෙන්නට පුලිත් විධානපතිරණ එකතු වෙලා ඉන්නවා. ඉතින් පුලිත්, අද පළවෙනි ලයිව් එක කරන්නේ අපිට නම් හරීම විශේෂ දවසක්. ඒක මට හිතෙන අද විශේෂත්වයේ ප්‍රධානම විශේෂත්වය වෙන්නේ ඒක. අපේ තරුණ පැනල් ඔපරේටර් කෙනෙක් අලුතින් අපිට එකතු වෙලා ඉන්න එක ගැන කොහොමද දැනෙන්නේ?
2: චුට්ටක් විතර බයයි, කමන්නේ තාම කට්ටියට අහනවා නම් එච්චරයි.
1: ඔව්, මට හිතෙන්නේ පුලිත් හොඳටම හොඳ ජොබ් එකක් කරගෙන යනවා. ඉතින් අහන්න පුළුවන් වෙයි. සහ පුලිත් මං හිතනවා අපේ මේ ශ්‍රී ලාංකික කණ්ඩායමත් එක්ක මේ පැනල් ඔපරේටර් කෙනෙක් විදිහට, ඒත් එක්කම අපේ යූත් ප්‍රෝග්‍රෑම් එකේ කෝඩිනේටර් විදිහට කාලයක් අපිත් එක්ක රැඳී ඉඳී කියලා පුලිත්. ඉතින් මම නැවත යොමු වෙන්නම් සඳුනිට. එහෙනම් සඳුනිට අපි සඳුනි කියන්න පුළුවන්ද අද වැඩසටහනේ මේ Colors of a Word අද වචනේ මොකද්ද?
3: අද වචනේ තමයි හිමායක්කේ හීන. ඉතින් හීන කියන්නේ අපි හැමෝම අහලා නැති දෙයක් නන් නෙමෙයි. ඉතින් අපි හැමෝටම හීන ගොඩාක් තියෙනවා. සමහරවිට හීන නැති වෙන්නත් පුළුවන්. හැබැයි හීන වලට අර්ථයක් දෙන්නේ එක එක විදිහට. ඉතින් අද වචනේ හීනත් එක්ක හීන ලෝකෙක සැරිසරන්න අපිත් එක්ක එකතු වෙන්න.
1: ඔව්, එහෙනම් ඒ හීන ලෝකෙ සැරිසනන්නට මත්තෙන් අපි හීන ගැනම කියවුණු ගීතයකින් වැඩසටහන ආරම්භ කරමු.

0: යන හීන කියන වචනේ අහුනහම අපි හැමෝගෙම හිතේ ඉන්නේ එකම දෙයක් නෙවෙයි. ඉතින් සමහර අය අර කිව්වා වගේ හීන දකින්නේ රැට. සමහර අය දවල්ටත් හීන දකිනවා. බට් සමහර අයට ඒක බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. ඉතින් හීන ගැන කතා කරන මේ මොහොතේ ඩිෂාන් ඔයාට මොකද හිතෙන්නේ? ඔයා රැ හීන දකින කෙනෙක්ද නැද්ද?
1: ඇත්තටම සඳුනි මෑත කාලේ නම් මම ඇත්තටම රැට හීන දකිනවා ඇති. නමුත් 90%ක් විතර ලෝකේ දැන් ඉන්න මිනිස්සුන්ට වගේ මටත් ඇහැරෙනකොට ඒ හීනය ගොඩාක් දුරට අමතකයි. සඳුනි දන්නවද මිනිස්සුන්ගෙන් 90%ක් විතර රැ දකින හීන උදේ අවදි වෙලා පළවෙනි විනාඩි 5 ඇතුළත එයාලට 50%ක් විතර හීනේ අමතකයි. ඊට පස්සේ ඊළඟ මිනිත්තු 10 90%ක් විතර අමතක වෙනවා. තොර මම හිතන්නේ මම නැකිටලා තවත් මිනිත්තු 10කින් තමයි මම අවදි වෙන්නේ. මොකද මට 100%ක්ම හීනේ මතක නැහැ හැරෙනකොට.
0: මටත් ඒකම තමයි. මමත් එහෙම රැට හීන දකින්න කෙරෙන්නම් නෙමෙයි. ඉතින් මම යක්කෝ ඔයා මොකද හිතන්නේ?
2: මම හීන දකිනවා ඇත්තටම. අර හැබැයි අර ඩිල්ෂාන් කිව්වා වගේ දැන් 90%ක් පිරිස ඇතුළට මට හිතෙන මාත් අයිති වෙනවා. මේ අර නැගිටලා විනාඩි නැගිටිනකොටම වගේ සමහර හීන අර දැන් මට මතක තියෙන්න මිති මතක හින්දානේ මේ සමහර හීන මේ මතක හිටිනවා. එතකොට මට හිතෙනවා මට අර වැඩියෙන්ම පොඩ්ඩක් මතකේ ටිකක් වැඩිපුර වෙලා මගේ ඔළුවේ තියෙන්නේ අර ටිකක් අර සතුටු වෙන්න බැරි හීනයක් දැක්කොත් එහෙම නිකන් කොබය හිතෙන දුක හිතෙන වගේ හීනයක් දැක්කොත් එහෙම ඉමෝෂන් එක සෑහෙන වෙලාවක් යනකම් හිතේ තියෙනවා. සතුටු හීන දැක්කා කියලා අර දවසම සතුටෙන් ගෙවන එකක් නෑ. අපරාධෙම වෙච්ච එක නම් මේ හීන ගැන කතා කරනකොට මේ දැන් මට හිතුනේ අද කතා කරන්න ඉන්න දෙන්නෙක්ටම හීන පෙනෙනවා කියලා මතකත් නැහැ කියලා කියනවා. ඔබලාගේ අත්දැකීම් හරි එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් හරි අත්දැකීම් මොන හරි තියෙනවද මේ හීනත් එක්ක සැඹදුණු බෙදා ගන්න පුළුවන් විදිහේ විශේෂ මතක?
0: ඔව් අක්කේ, දැන් මම කියවන මට එහෙම හීන පේන්නේ නැහැ කියලා. හැබැයි අර අක්කා කිව්වා වගේ මම හීනයක් දැක්කොත් දකින්නේ නරක දෙයක්ම තමයි. ඒක දකින්නේ හැබැයි වෙරි කලාතුරකින්. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මම දැකලා තියෙන හීන තුන. ඇත්තටම හීන තුනයි මම දැක්ලා තියෙන්නේ. ඉතින් ඒ හීන තුනෙන් දෙකක්ම ඒ විදිහටම සැබෑ වුණා අවුරුදු 30ක් ඇතුළත. ඉතින් මගේ මම දන්නා එක සයන්ටිෆිකලි කියන්න පුළුවන්ද කියන්නේ, හැබැයි මගේ මනසෙන් මම දකින හීන හැබෑ වෙනවා. ඉතින් ඒ හැබෑ වෙන්නේ නරක හීනෙම හින්දා මම හීන දකින්න වැඩි ආස නැහැ.
1: මම හිතන්නේ සඳුනි ඒක වාට විතරක් පොදු දෙයක් නෙවෙයි. මොකද මම හිතන්නේ මම උනත් ඉතින් හීන ගැන පොඩ්ඩක් ඔය ඉන්ටරෙස්ටිං දේවල් පොඩ්ඩක් එකතු කරද්දි මම දැක්ක දෙයක් තමයි මිනිස්සුන්ට බහුතරයක්ම පේන්නේ හැම ඍණාත්මක දේවල් තමයි හීනවලින්. මොකද අර කිව්වත් වගේ අපි හීනෙන් බය වෙලා හැරෙනවා, කවුරුත් අපි අහන්න නැහැ හීන හිනා වෙවි හැරෙනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක හැමෝටම පොදු දෙයක්. ඉතින් මම හිතන්නේ එහෙම ඍණාත්මක වෙන්න ඕනේ කියලා හීනයක් හින්දා. නමුත් මං හිතන්නේ ඒක මං හිතන්නේ බහුතරයකට ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපිට පොඩි මටත් මතකේ ආවර්ජනය කරොත් ආපස්සට මෑත කාලේ එහෙම හීනයක් නොදුටුවද මට ඒක මතක් කරොත් මම පොඩි දවස්වල මං හිතන්නේ හීනෙන් බය වෙලා හැරුණ අවස්ථාවල් තියෙනවා. ඒත් මට ඇයි කියලා මතක නැහැ.
2: ඔව්, ඉතින් මට හිතෙන්නේ එහෙම හීන ගැන කතා කරද්දි දැන් මට නම් ඇත්තටම හිතාගන්නට

0: හැ මේ කියන්නේ සඳුනී දිල්ශාන් කියන්නේ ඉතාමත්ම විශේෂ දෙන්නෙක් කියලායි මට හිතෙන්නේ. දකින හීන හැබෑ වෙනවා මේක මේ මේ හරි විශේෂ අත්දැකීමක් මට. මේ ඒත් මම මට මතක් වුණා අද කතා කරන මේ හීන ගැන කතා කරනකොටම මේක අහම්බෙන් සිදුවුණු සිදුවීමක්. මම අපේ 4EB කණ්ඩායමේ භාණ්ඩාගාරිකතුමන් බුද්ධික සමග දුරකථන සංවාදයක යෙදිලා ඉන්නකොට බුද්ධික එකපාරටම මම මගෙන් ඇහුවා, හිමායා ඔයා මොන හරි ග්‍රාන්ට් එකකට වගේ අප්ලයි කරාද? මම හොය ඇයි එහෙම ඇහුවේ කියලා. නෑ මං හීනෙන් දැක්කා අපිට 50,000ක ග්‍රාන්ට් එකක් හම්බ වුණා කියලා. ඉතින් 4EB එකේ ට්‍රෙෂර් වුණාම ඒ වගේ හීන තමයි දකින්නේ. අපි බලාපොරොත්තු වෙමු මේ සහ අපි ප්‍රාර්ථනා කරමු බුද්ධිකත් මේ සඳුනි වගේ කෙනෙක් වෙලා එයා දකින හීන සැබෑ වෙන කෙනෙක් වෙලා අපේ 4EB අනේ ඉතින් අපි මොනාද වොලන්ටරි කණ්ඩායමක් විදිහට අපේ මුදල් හොයාගන්නේ අපි ෆන්ඩ් රේසින් කරලා හරි අමාරුවෙන්නේ. ඒ වගේ මොකක්ම හරි විදිහකට අපිට 50,000ක් හම්බෙනවා නම් නරක නැහැ. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු බුද්ධිකගේ හීන හැබෑ වෙන්න කියලා. මට හිතෙන විදිහට දිල්ශාන් තව කරුණු හොයාගෙන ඇවිල්ලා තියෙනවා හීන ගැන කියන්න. අපිට මේ හීන කියන එක දැන් අපි මෙහෙම අපිට සමහර කෙනෙක්ට ඒක හරිම සුබදායි අත්දැකීමක් වෙන්න පුළුවන්, හරි සතුටුදායි අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර කෙනෙක්ට පොඩි බය හිතෙන විදිහ අත්දැකීමක් වෙන්න පුළුවන්. මොකක්ද මේ හීන කියන්නේ? කියන්නේ අපි ඇත්තටම හීන කියන වචනය ඇතුලේ අපි රෑට ඇස් පියා ගත්තාම දකින හීන කියලා විතරක් හිතුවටින් එහෙම හීන කියන්නේ මොනවටද? ඇයි අපිට මේවා පේන්නේ? කොහොමද අපිට මේවා පේන්නේ? ඒ ගැන කරුණු මොනා හරි බුද්ධික් මේ දිල්ශාන් ෂෙයා කරගන්න කැමතිද?
1: ඔහොම ඇක්ක මං හිතන්නේ කියන්නේ විද්‍යානුකූලව හීනයක් ගැන ඉතින් අපි හොයලා බැලුවම ඒක තියෙන්නේ මෙහෙම. ඒ කියන්නේ විද්‍යානුකූලව හීනයක් කියන්නේ නිදාගෙන ඉන්න වෙලාවට මොළය විසින් නිර්මාණය කරන, ඒ කියන්නේ සිතුවිලි, හැඟීම්, මතක වගේ දේවල් වල ඔක්කොගෙම මානසික අත්දැකීම් වල එකතුවක්. ඉතින් එතකොට අපි දකින විදිහට මේක අපි නිදාගන්න අපි නිදාගන්නකොට අපි දන්න අපි හිතුවට සම්පූර්ණයෙන්ම මොළය අක්‍රිය වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි කියනවා මේ REM sleep කියලා, කියන්නේ rapid eye movement sleep. ඒ කියන්නේ ඒ අවස්ථාවේ ඒ මොළය අධික්‍රියාකාරීත්වයෙන් තියෙන මොහොත. ඒ කියන්නේ හීන අපිට නිකන් මේ චිත්‍රපටයක් වගේ ඉතාමත් හොඳට පේනවා කියලා. එතකොට තව දෙයක් තමයි මම කියවනකොට දැක්කේ අර ඒ අවස්ථාවේ සිහිනයක දකින දේවල් අපි ඇත්තටම කරන හින්දා ඔය rapid eye movement sleep එකේදී මොළය විසින් අපිව අක්‍රිය කරනවා. මොකද ඒක ඇත්ත කියලා හිතලා මූවමන්ට්ස් වලට යන්න පුළුවන් තියෙන සම්භාවිතාව වැඩි හින්දා මොළය විසින් ඒ නිදි අවස්ථාවේ අපේ ශරීරය අක්‍රිය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි දෙයක්කි.
0: ඔව් මට ඒකේ ප්‍රශ්නයක් අහන්න හිතුණා දිල්ශාන්. අර ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං පොයින්ට් එකක්. අපිට දැන් අපේ මොළේ විසින් මේක ඇත්ත කියලා හිතලා අපිව අක්‍රිය කරනවා කියලා සමහරට ඒ ක්‍රියාදාමයේ මොකක්ම හරි අඩුපාඩුවක් තියෙනකොටද දන්නේ නැව ඒ හීනෙන් ඇවිදින්නේ. එහෙම
1: මටත් ඒක මේ විදිහට හිතුණා මේ කතාව කරගෙන යනකොට.
0: මේ මොකද අර හීනෙන් ඇවිදලව සමහර දේවල් කරනවා, සමහර තැන්වලට යනවා කියන්නේ අර දකින හීනෙම තමන් ජීවත් වෙනවා වගේ දෙයක් ඇත්තටම වෙනවා ඇති කියලා. මේ ඕ ඉතින් සඳුනීටත් මට හිතෙන්නේ සම්බන්ධයෙන් එකතු කරන්නට දේවල් තියෙනවාද? දැන් අර අපි සාමාන්‍යයෙන් හීනවලදී ගොඩක් අය එදිනෙදා ජීවිතේ හරි එදිනෙදා ඒ දිනයන් වලදී දැනුණු ඉමෝෂන්ස් සාමාන්‍යයෙන් අපි හීනවලින් දකිනවනේ. ඒ වගේ කාරණා සම්බන්ධයෙන් මට හිතෙන ඔබ දරුවන් සමගිනුත් වැඩ කරන හින්දා මේ මට හිතෙන ඔබට තව මොනා හරි මේකට එකතු කරන්නට ඇති.
2: මං හිතන්නේ අක්කේ දැන් හීන කියන්නේ අර සමහර අය හිතනා වගේ හීනවල අපි ජීවත් වෙනවානේ. ඉතින් ඒ ජීවත් වෙන සමහරට අපි ජීවිතේ කරන ක්‍රියන දේවල් එක්කෝ අපි හිතන පතන දේවල්. ඉතින් පොඩි ළමයින්ගේ උනත් දැක්කොත් එයාලගේ හීන උනත් දැන් ඒගොල්ලෝ ආස කරන දෙයක් වෙන්න පුළුවන්. එයාලට හීනෙන් පේනිත ඉතට අර එයාලගේ මයින්ඩ් එකේ එයාල ගොඩක් දේවල් හිතන දේවල් තමයි එයාලට හීන හැටියට පේන්නේ. ඉතින් අපිට උනත් සමහර විට අපි බය වෙන්නේ මොකක් හරි අපේ බය හිතෙන මොනහරි සිතුවිල්ලක් ඕ එහෙම නැත්නම් හොරර් මූවි එකක් හරි මොනවා හරි එහෙම දෙයක් බැලුවොත් අර අපිට හීන බය හීන පේන එක සමහර වෙලාවට වැඩි. ඉතින් මං හිතන්නේ අර මනසේ තියෙන දේවල් තමයි ගොඩක් වෙලාවට අපිට හීන හැටියට පේන්නේ අර රැපිඩ් අයි මූවමන්ට් එකත් එක්ක.
1: මම හිතනවා ඉතින් අර හීනෙන් ඇවිදෙනවා වගේම අපි පොඩි කාලයට ගියොත් අපි හැමෝම මගේ තැන අපි හැමෝගම හීන තියෙන්නේ නැති අපි ඔය පොඩි දවස්වල ඇඳෙහෙම තෙත් කරගන්නකොටත් අපි හිතනවා ඇති අපි අවශ්‍ය දේ අපි අපේ මනසින් ඒ තැන් තැන්වලට ගිහින් ඉන්න ඇති කියලා.
0: මට හිතෙන්නේ මම මේ අද දවසේ මේ කතා බහ ඇතුලේ මම අහපු ඉන්ට්‍රෙස්ටිංම ෆැක්ට් එක තමයි අර අපේ මොලේ විසින් ඇඟ අක්‍රිය කරනවා. ඒ හින්දා තමයි ගොඩක් දේවල් වෙන්නේ නැත්තේ කියලා. ඒකට අර කියන්නේ අපි ඒක ගැන අර කරුණක් විදිහට අපිට ඉන්ෆෝමේෂන් තිබුණේ නැති වුණාට මට හිතෙනවා අපි හැමෝම වගේ ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අර සමහර වෙලාවට විශේෂයෙන්ම බය දෙයක් වගේ හීනෙන් දකිනකොට අර අපිට හිතෙන්නේ දැන් අපිට එතනින් පැනලා යන්න ඕනේ හරි ඇවිදින්න ඕනේ දුවන්න ඕනේ ඒක උනාට අර we can't act on it කියන එක අපිට තේරෙනවත්නේ. මේ ඉතින් එතකොට මට හිතෙන්නේ අපි හිතනවට වැඩිය අර අපි මිනිස්සු විදිහට අපේ මොලේ අපිව පාලනය කරන එක අපිට හිතාගන්නවත් බැරි ලෙවල් එකකින්නේ අපේ ශරීරය පාලනය වෙන්නේ. ඉතින් මේ සියලු දේ ප්‍රෝග්‍රෑම් වෙලාමයි ඇවිත් තියෙන්නේ. මේ අපි ඒක ඇතුලේ ජීවත් වෙනවා විතරයි. එහෙම නේද?
1: ඔව්. ඉතින් මං හිතන්නේ අර එහෙම බය වුණ වෙලාවක මං හිතන්නේ ගොඩාක්ම අපි ඒ කියන්නේ චිත්‍රපටයක උනත් අත්දකින්නේ ඒ වගේ බය හිතෙන හීනයක තව කෙනෙක් තමයි ඇවිල්ලා අපිව හැරවන්නේ ඇයි ඇයි ඇයි කියලා. ඉතින් මං හිතන්නේ ඒක තවත් දුර තහවුරු වෙනවා ඒක.
0: මට මේ අනිත් කාරණාව තමයි මට මේ කතා බහ ඇතුලේ හිතුණු මේ අපි දැන් අපි තුන්දෙනා අපි මීට කලින් අපි දැකලා තියෙන හීන මොනවද කියන එක ගැන අපේ පර්සනල් එක්ස්පීරියන්සස් අපි ෂෙයා කරගත්තේ නැහැ වැඩසටහන ප්‍රිපෙයර් වෙනකොට. හැබැයි අපි ගොඩක් අයගෙන් අපිට ඇහෙන්නේ මේ හීන රැට දකින හීන කියලා හිතුවොත් එහෙම ගොඩක් දෙනෙක්ට මට හිතෙන මේක අර මේ ඩිල්ෂාන් කලින් කිව්වාගේ ඍණාත්මක අත්දැකීම් හරහා එන හීන තමයි අපි හැමෝගෙම එක්ස්පීරියන්ස් එක විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මතක එක්ස්පීරියන්ස් එක විදිහට තියෙන්නේ. ඒ හින්දම වෙන්නේ නැති අපි දවල් හීන දකින්නේ නේද? මොකද දවල් හීන හැම වෙලේම සුන්දර අත්දැකීමක් වෙන හින්දා. ඉතින් අපි දවල් හීන ගැන කතා කරන්න කලින් ගීතයකට යොමු වෙලා ඉන්නවද? මොකද කරන්නේ?
2: ඔව්, අපි දවල් හීන ගැන කතා කරන්න ඉස්සෙල්ලා ගීතයකට යොමු වෙලා ඉමු.

0: ඉතින් අපි මෙච්චර වෙලා කතා කළේ රෑට දකින හීන ගැන. ඉතින් අර ඉස්සෙල්ල අක්කා කිව්වා වගේ රෑට විතරක් නෙමෙයි අපි හීන දකින්නේ. දවල්ටත් අපි ඔක්කොමලා හීන දකිනවා. ඉතින් ඇස් පියාගෙන හෝ ඇස් අරගෙන අපි දකින හීන ගැන කතා කරන්න තමයි දැන් එකතු වෙන්නේ. ඉතින් සමහර විට අපි දකින හීන ඇස් අරගෙන පොඩි කාලෙදී ගොඩක් අය අපෙන් අහනවා ඔය පුතේවා ලොකු වුණාම මොකද වෙන්නේ කියලා. එහෙම නැත්තම් ඔයාලා අහනවා ඔයාලට මොනවද කරන්න ආසෙ කියලා. ඉතින් එතකොට ඒ කාලෙන් කියන්නේ නැති ડોක්ටර් කෙනෙක් වෙන්න ආසයි, ලෝයර් කෙනෙක් වෙන්න ආසයි, ටීචර් කෙනෙක් වෙන්න ආසයි, නැත්නම් සින්දු කියන්න ආසයි. ඉතින් මට නම් තිබ්බේ ටීචර් කෙනෙක් වෙන්න තියෙන ආසාව තමයි. දුෂාන් ඔයාට මොකද, ඔයාට පොඩි කාලේ හීනයක් තිබ්බද?
1: මං හිතන්නේ ඉස්කෝලේ ප්‍රශ්නේ අහද්දී මම දීපු උත්තරේ ඉංජිනේරුවරයෙක් වෙන්න ඕනේ කියලා. හිමායක්ක මොකද හිතන්නේ?
2: ඕ මට ඇත්තටම මතක නෑ ඒක අර පාසලේ එහෙම ඇහුවාම මොන වගේ උත්තරයක්ද දුන්නේ කියලා. මට හොඳටම මතකයි එකපාරක් අපේ ගෙදරදී කවුරු හරි ඇවිල්ලා කතා කර කර ඉන්නකොට ඇහුවාම ඔයාට මොකද්ද කියන්නේ, ඔයාට කවුද වෙන්න ඕනේ කියලා. කියන්නේ මට සාමාන්‍යයෙන් තේරෙන පොඩි දරුවෙක්ුත් නෙමෙයි මේ. මම කිව්වේ මට හවුස් වයිෆ් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මට හිතෙන්නේ I truly meant it කියලා තමයි. මේ අපේ අම්මා හොඳටම කලබල වුණා ඒ වෙලාවේ. මට ඒක තමයි මට ඒක මතක හිටින්නේ. ඒ කියන්නේ ඒ මොකද්ද ඒ වගේ මේ ලයික් යු නෝ ඒක ඇම්බිෂන් එකක්ද වගේ මේ දෙයක් තමයි මට මතක හිටින්නේ. අපේ අම්මා මේ ඒ වෙලාවේ එහෙම නිකන් අර අපේ නිකන් සාමාන්‍ය කතා බහක හිටියේ ඒ වෙලාවේ නිකන් අර එහෙම. මට හිතෙන්නේ අපේ අම්මට හිතුනේ මට තේරුනේ නෑ ප්‍රශ්නේ කියලා. මේ නැන්ට මට හිතෙන්නේ නෑ මම ඒක ට්‍රූලි මීන් කරලා තමයි කිව්වේ කියලා. මොකද එහෙම ලොකුවට රැකියාවක් කරන්න ඕනේ, මෙන්න මෙහෙම වෙන්න ඕනේ, එහෙම දේවල් මම අර පොඩි කාලේ එහෙම ලොකුවට හිතුවේ නැහැ. මට හිතෙන්නේ මම දැනුත් එහෙම වැඩි හිතන්නේ නැහැ. මේ අර මොකද්ද වෙන්න ඕනේ කියන එක ගැන මට හිතෙනවා අපි හැමෝටම සමහරවිට අපේ ජීවිතයේ වයසින් වෙනස් වෙනකොට සහ අත්දැකීම් ලැබෙනකොට හරි වෙනස් දෙයක් බවට පත් වෙනවානේ. ඒතකොට මට හිතෙන්නේ දැන් ඩිල්ෂාන් සඳුනිගේ ජෙනරේෂන් එකෙන්ට කලින් ජෙනරේෂන් එකක ඉන්න මම එන්නේ. ඒතකොට අපේ කාලෙට වැඩිය දැන් මට හිතෙනවා දැන් හැදෙන දරුවන්ට හරිමම ලොකු ඔපචුනිටිස් ගොඩක් තියෙනවා ඒ කවුද වෙන්නේ කියන එක ඇතුළේ. එතකොට ඔවුන්ගේ ඔය කවුද වෙන්නේ කියන හීනේ ඇත්තටම සැබෑ කරගන්න පුළුවන් විදිහේ ලොකු හීන ගොඩක් දකින්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මොකද්ද ඒක ගැන ඔය දෙන්නට හිතෙන්නේ?
0: ඔව්කේ දැන් මං හිතන්නේ පොඩි කාලේදී අපි දැන් මොකද්ද වෙන්න ඕනේ, හරි කවුද වෙන්න ආස, හරි එහෙම ප්‍රශ්නයක් ඇහුවාම අපිට අර ලොකු රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. ඒක එවලට අපිට එන උත්තරේනේ අපි දෙන්නේ. ඉතින් හැබැයි ඒ හීනේ මං හිතන්නේ මං දන්නේ මගේ ජීවිතය නම් ගොඩාක් වෙනස් වුණා. මේ ඉතින් අර කාලෙත් එක්ක ලොකු වෙනකොට අර රෙස්පොන්සිබිලිටිස්, එතකොට ඒ කාලේ අපි හිතන්නේ මේකෙන් අපිට මොන වගේ ජීවිතයක්ද හම්බෙන්නේ, එහෙම නැත්නම් මොන වගේ ක්වොලිෆිකේෂන්ස් දෝනේ, එහෙම නැත්නම් මේ හීනෙහිඳ අපිට වෙන්නේ මොනවද, ඒ වගේ කිසිම දෙයක් අපිට ඒ කාලේ අර හිතෙන්නේ නැහනේ. ඒ කාලේ අපිට හිතෙන්නේ මම මේක වෙන්න ආස, මට මෙහෙම දෙයක් කරන්න ආසයි, මට මෙහෙම කෙනෙක් වෙන්න ආසයි. එතනින් එහාට කවුද මොනවද කියන්නේ කියන එක අපිට අදාළම නැහැ. ඉතින් ඒ හිඳ මං හිතන්නේ ඒ හීන ඔක්කොම වෙනස් වෙනවා අපි ලොකු වෙනවත් එක්ක.
1: අවසන්දිනේ මං හිතන්නේ මම එකඟ වෙන්නම් ඔයගේ ඒ උත්තරයත් එක්ක. මොකද අපි වුණත් පොඩි කාලේ එහෙම හීන මොනවා වුණත් අර ජීවිතයේ යථාර්ථයත් එක්ක අපි මූණ දෙනකොට ඒ හීන පොඩ්ඩක් විතර එහෙ මෙහෙ වෙනවා. ඒත් මට තව දුරටත් හිතද්දි හිතනවා අපි කොච්චර තැන් තැන් වලට ආවත් අපි හිතපු නැති ජීවිතේ ඒ පොඩි කාලේ අපි දැක්ක හීන තාමත් අපේ හිතේ කොහේ හරි කොනක තිබිලා අපිට නිකන් ඒ හීන වලට යන්න අවස්ථාවක් අපි මේ දැන් ඉන්න තැන ඉඳනුත් අපිට පොඩ්ඩක් අපිව තල්ලු කරනවා නේද කියලා. මොකද මගේ ජීවිතේ මම ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන කියලා හිතුවාට මම ඒ විදිහටම ඉංජිනේරුවරයෙක් නෙවෙයි, නමුත් මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙන් තමයි දැන් රැකියාවක් කරන්නේ. එතකොට මට ඊට පස්සේ ටිකක් දුර එනකොට මියුසික් පැත්තට එක්ස්පෝස් වෙනකොට මං හිතනවා හරි මට සින්දු කියන්න ඕනේ කියලා. නමුත් මට වෘත්තිමය වශයෙන් ගායකයෙක් වෙන්න බැරි වුණත් නමුත් දැන් පොඩ පොඩ විදිහට මං කොහොම හරි ට්‍රයි කරනවා පුළුවන් විදිහට ඒ වගේ දෙයකත් මෙයා වෙන්න. එතකොට ඒ විදිහට මං හිතනවා අපි අර කොච්චර වෙනස් වුණත් හීන අපේ තිබ්බ ඒවා ළඟා කරගන්න අර පොඩි කාලේ අපි ඒ දැකපුවේ අර අහිංසක හීනය තාම අපේ හිත කොනක කොහේ හරි අපිට කරදර කරනවා. මොකද හිතන්නේ?
0: ඔව් මං හිතනවා ඒක නම් ඇත්ත කියලා ඩිෂාන්. මොකද අර පොඩි කාලේ දැක්ක හීන අතරේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මගේ පොඩි කාලේ හීනයක් ඇහුවොත්, ඒ කියන්නේ කැමති කෙනෙක් හරි මොකක් හරි ඇහුවොත්, අර ටීචර් කෙනෙක් වෙන්න අමතරව මගේ හිතේ තිබ්බේ ආ මට ලොකු ගෙයක් තියෙන, කාර් හතක් තියෙන ගෙයක් හදන්න තමයි මගේ ලොකුම හීනේ තිබ්බේ. ඉතින් මේ වෙනකොට මම එලවන්නෙත් නැහැ. ඉතින් එතකොට අර කාර් හතක් තියෙන්නේ එලවන්නම නෙමෙයි. ඉතින් අර හීනයත් නම් මම තාම ජීවත් වෙනවා. මොකද හිතන්නේ ඇක්කේ?
2: ඕ අපි පුලිත් ගෙන් ගහලා බලමු. කාර් හතක් ඩ්‍රයිව් කරන්න මේ කැමතිද කියලා පුලිත්. සඳුනිගේ හීනේට සහයෝගය දෙන්න පුලිත් කැමතිද?
3: අනිවාර්යෙන් කැමති. ඔව්. හැබැයි ඉතින් මේ කොහෙද තියන්නේ, ඔවා ගන්න කොහෙද කොහොමද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් දවස් හතරක ගානේ ගෙනෙන්න ප්‍රශ්නයක් නැහැ මට. කිසි ප්‍රශ්නයක් නැහැ.
2: ඔව්. ඉතින් මේ ඒ කතාවත් එක්ක මම දැන් සඳුනි, ඩිල්ෂානුයි, පුලිතුයි තුන්දෙනාම කතා කරනකොට මට හිතුනේ අපි දැන් මේ දවල් හීන ගැනනේ කතා කරේ. එතකොට අපි දවල් හීන කියලා අර ඩේ ඩ්‍රීම්ස් කියන එකනේ, හරි ලස්සන දේවල්. හරි. අපි අපේ දවල් හීන කියන්නේ අපේ බලාපොරොත්තු. මේ ඇත්තම කතාව අර චූටි චූටි දේවල් වලට අපිට හීනම කියලා දාන්න පුළුවන් දේවල් උත් තියෙනවා. මට හිතෙන්නේ දැන් ඔය හීනයේ මට ආදරේ වගේ දැන් ගීතයක් ඇහුවොත් මට හිතෙන්නේ ඔය ඒ කියන්නේ ආදරේ සම්බන්ධ දේවල් තියෙන්න පුළුවන්. අර කවුරු හරි සෙලිබ්‍රිටි කෙනෙක් මම හරීම කැමතියි කියලා මොනාම හරි හීන දකිනවා. ඒ උනාට ඒව අර සැබෑ කරගන්න තියෙන චාන්ස් එක හරීමම, ඒ කියන්නේ අපිට බෑ කියලා ඒක අයින් කරලා දාන්නම බෑ. හැබැයි සෑහෙනම අඩුයි. අන්නේ ඒ වගේ මොන හරි බලාපොරොත්තු ඕගොල්ලන්ගේ ජීවිතවල තිබිලා තියෙනවද? ඒ කියන්නේ ඒ හීනයට ළඟා වෙන්න සෑහෙන දුරයි කියලා දන්නවා. ඒත් ඒ හීන දකින්න කැමති.
1: මං හිතන්නේ ඒක හැමෝගෙම ජීවිතේ තියෙන හීනයක්. මං හිතන්නේ දැන් සඳුනි කිව්වා වගේ අපි සාර්ථක විදියට කෙනෙක් විදියට සාර්ථක වෙන ලස්සන ගයක් හදන්න, වාහනයක ලස්සන යන්න, මං හිතන්නේ ඕනම පිරිමි ළමයෙක්ගේ හිතේ තියෙන හිණයක් හොඳ වාහනයක් ගන්න එක කියන එක මං හිතන්නේ පොඩි කාලේ ඉඳන්. හැබැයි ඕකේ අනිත් පැත්ත තමයි සඳුනි හිමයක් මේ, ඒ කියන්නේ හිණයක් කොම අර එක අර පොඩි චූටි පොඩි හිණයක් වෙන්නත් පුළුවන් අපිට. මේ එක දවසක් හොඳට සතුටින් ගෙවන එක, අද ජොබ් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝගෙම හොඳ අහගෙන ඉන්න එක, නැත්තම් කෙනෙක්ට අර පවුල සතුටින් තියන්න යන, ඒ කියන්නේ දැන් මම වැඩිමල් ළමයේ පවුලක. එතකොට මගේ ඒ කියන්නේ අර හීනවල එක කැටගරි එකක් තමයි ෆැමිලි පවුල සතුටින් තියන්නේ කොහොමද? එතකොට අපි තව කෙනෙක්ට වෙන්න පුළුවන් නිකන් අර පීස් ඔෆ් මයින් කියලා කියන්නේ අපි අර නිදහසේ, මනස නිදහසේ තියාගෙන ජීවත් වෙන එක. ඉතින් ඒ කෙනෙක්ට සමහර විට ඔය ලොකු ලොකු දේවල් ඕනේ නැති වෙන්න පුළුවන්. අර පැලක් වැලක් වෙලක් අයින පැලක් තියාගෙන අර ඒ වගේ ඉන්න කෙනෙක්ටත් සමහර විට එයාගේ හීනය ගෙවනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අර පුද්ගලයන් පුද්ගලයාටත් සෑහෙන වෙනස් වෙනවා හීන කියන දේ. ඉතින්
2: අනිවාර්යෙන්ම දැන් මටත් තිබුණා නෙමෙයි, තිබුණා තමයි. දැන් නම් මට එහෙම එකක් මතක් වෙන්නේ හරි අඩුවෙන්. එක කාලයක් මොකක් හරි එකක් කියද්දි මං කිව්වා මං කැමති අර මේ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න කැමති කිව්ව කෙනාම තමයි මම කැමති ඇමරිකාවේ ජනාධිපති වෙන්න. දැන් ලංකාවේ වගේත් නෙමෙයි, ඇමරිකාවේ මේ ජනාධිපති වෙන්න. අර දැන් අර ඒවා කියද්දි මට දැන් මට ඒකමයි අර හිතෙන්නේ. දැන් අපි මේ හීන ගැන කතා කරද්දි දැන් අපි හිතලා බලු මම මතක් කරාම අපි මොන වගේ හීනද දැක්කේ කියලා. එතකොට මේ හීන කියන එක හරීමම මේ කියන්නේ හරි ඩයිනමික් කියලත් මට හිතෙනවා. මටම ඒ දැන් අර හවුස් වයිෆ් කෙනෙක් වෙන්න කැමතියි කියලා අනිත් කොනේ තියෙන හීනයක් තමයි ඇමරිකාවේ ජනාධිපති වුණත් වෙන්න කැමති. ඒත් එක්කම කැමති ටයිනි හවුස් එකක අර කිව්වා වගේ අර වෙලක් අයිනේ පැලක් අර එහෙම. ඒකට මට හිතෙන්නේ අර සමහරලාට අපේ ජීවිතේ යම් යම් පරිච්ඡේදවල අපිට දැනෙන අපිට තියෙන එනර්ජි එකත් එක්ක අපිව ඩ්‍රයිව් වෙනවා එක එක දේවල් කරන්න. එතකොට සමහර ඒ එන ඩ්‍රයිව්ස් හරිම ස්ට්‍රෝං වෙලා අපිට ඒ දේවල් අචීව් කරගන්න පුළුවන් වෙන චාන්ස් එකකුත් තියෙන්න පුළුවන්. ඉතින් මං හිතුවා ඒ ආරම්භයෙන්ම අහන්න මොනාම හරි දැකපු හීන ඕගොල්ලන්ගේ හැබෑ වෙලා තියෙනවද, මට මේක කරන්න ඕනේ කියලා හිතලා ඇත්තටම ඒ විදිහටම කරගත්ත හීන තියෙනවද, ඒක ගැනත් අපි කතා කරමු.
0: ඔකේ මගේ මන්දන්න මට තේරෙන කාලේ ඉඳලා මට තිබ්බ ලොකු හිණයක් තමයි හොඳට ඉගෙන ගන්න කියන එක ගොඩක් වෙලාවට අපේ අම්මලා තාත්තලා කියන දෙයක්. ඉතින් අර අර මට තිබ්බ ලොකුම හිණි තමයි අර අපේ අම්මලව සතුටු කරන්න මට ඉගෙන ගන්න පුළුවන් වේද කියන එක. ඉතින් එතෙන්ට යන්න මගේ හිණියක් තිබ්බා. මට එක තැනක ඉගෙන ගන්න නැතුව රටවල් ගොඩක ඉගෙන ගන්න ආසාවක් තිබ්බා. ඉතින් ඒ රටවල් ගොඩක ඉගෙන ගන්න ඒ හිණේ මම ඇත්තටම හැබෑ කරගත්තා. ඒකත් අම්මලගේ උදව්වෙන්. හැබැයි අර අර ඒ වගේ හිණ මම හැබෑ කරගෙන කරගත්ත දේවල් තියෙනවා. ඉතින් එතකොට අර ටීචර් කෙනෙක් වෙන හිණෙත් මං හිතන්නේ මං යමක් යම් තාක් දුරකට හිණයක් සැබෑ කරගත්තා. දේශා
1: ඔව් මමත් හිතන්නේ ඉතින් අර මම කලිනුත් කිව්වා වගේ අර මගේ පාසල් කාලේ මට කියන්න බැරිුණ හිණක් තමයි මට මේ හරිම ආසාවක් තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාව නියැලෙන්න. ඉතින් එතකොට අධ්‍යාපනය ක්‍රීඩාවයි මට කොහොම හරි ඒක මගේ පාසලත් මම මාරු වුණා. ඉතින් මට ඒක මේ කරගන්න බැරි වුණා. නමුත් දැන් මම ආයිත් දැන් මේ මෙහෙ ඇවිල්ලා මෙහෙ ක්ලබ් එකකට ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඉතින් අර ඒ වගේ අර මම කිව්වා වගේ කොහොම කොහොම හරි අර මම කියන්නේ අර ජීවිතයේ තියෙන ලොකු ලොකු හීනවලට තාම යන ගමන් ඉන්නේ. මේක එක හෙඳ හරිම ලස්සන චාරිකාවක්. ඉතින් ඒකට යන ගමන් ඉන්නේ. අතරතුර අර අපි දැකපු පොඩි පොඩි හීන කොහොම කොහොම හරි සැබෑ කරගෙන යනවා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපි හීන දකින්නවා කියන්නේ කවදාකවත් නවතින දෙයක් නෙමෙයි.
2: අනිවාර්යයෙන්ම හීන දකින්නවා කියන්නේ කවදාවත් නවතින දෙයක් නෙමෙයි. අර අපි දැන් මේ කතා කරා වගේ අපි අර කියන්නේ සමහරවිට අපි ජීවිතයක් ඉස්සරහට අපි මොකද්ද කරන්න කියලා ලොකු හීන දකිනවා. ඒත් එක්කම අර ඩිල්ෂාන් කලින් කිව්වා වගේ අපි එදිනෙදා ජීවිතය ගත්තාම අද උදේ නැගිට්ටාම තව පැයක් ඇතුළතදී මට මේ ටික කරගන්නවා කියන එකත් සමහරවිට අපිට ඒ කියන්නේ හීනයක් කියන්න එක අර අපි ලොකුවට හිතුවා වුණාට පොඩි හීනයක් තමයි ඒකත්. මේ බලාපොරොත්තුත් එක්ක එකට එකතු වෙච්ච දෙයක්. එතකොට මට ඇත්තට මේක හිතාගන්න හරි අමාරුයි. බලාපොරොත්තු හීනයි අතර වෙනස මොකද්ද කියන එක මේ
1: මං හිතන්නේ අක්කි බලාපොරොත්තුවකට අර යන ගමන අපිට හිතින් අපි මවා ගන්න මාර්ග දෙක තුනක් වෙන්නේ නැති හිණයක් කියන්නේ. يعني බලාපොරොත්තුව අපි මම හිතනවා අවසන් ෆයිනල් අපේ achievement එක නම් සමහරවිට අපි හිණ වලින් ඒකට ළඟා වෙන්නේ කොහොමද කියලා වෙන්නේ නැති අපිට මේ හිතනකොට ඒක පේන නැත්තේ දවල්ට. මොකද මම මේක හිතාදිනේ මට පස්සේ හිතද්දී තමයි අද අපි මෙහෙම දැන් හිණ දවල් හිඳ දකිනවා නම් ඔය ඉස්සර දේවල් හොයාගත් ඔය විද්‍යාඥයෝ වගේ පිරිස කොච්චර දවල් හිණ දකින්නේ නැද්ද දෙයක් හොයාගන්න කලින්.
2: අනිවාර්යෙන්ම මට ඒක يعني ඒ තරම් අපි ෆයින්ඩින්ග්ස් කරලා නැති වුණත් මම රිසර්චර් කෙනෙක් විදිහට අපි දකින්නේ හීන විතරමයි කියලා තමයි සමහර දවසට හිතෙන්නේ. ඉතින් අර මේ ඩිල්ෂාන් හරිම ලස්සන කතාවක් අපි අර බලාපොරොත්තු වලට යන මාර්ග හොයාගන්න එක වෙන්නේ නැති කියලා. එතකොට මටත් දැන් බලාපොරොත්තු හීනයි අතරේ වෙනස මොකද්ද කියලා මේ හිතුවහම මට නිකන් හිතුණු දෙයක් තමයි මේ අපිට මේ බලාපොරොත්තු විෂුවලයිස් කරගන්න එක තමයි අපිට හීනෙන් ඇත්තටම වෙන්නේ කියලා තමයි මට හිතෙන. ඉතින් අපි අපේ අසන්නන්ටත් ආරාධනා කරමු හිතලා බලන්න මේවා ගැන. මේ ඔබලාටත් මේක ගැන අදහසක් තියෙනවා නම් අපේ Facebook පිටුවෙන් අපිට කමෙන්ට් එකක් එකතු කරන්න අද වැඩසටහනට. ඔබ ලාගේ අත්දැකීම් මොනවද ඒවා ෂෙයා කරගන්න කැමති නම් සහ හීන ගැන ඔබලාට මොකද හිතෙන්නේ කියන එක ගැන ඉතින් අපි Facebook පිටුව හරහා ඔබට අපිත් එක්ක එකතු වන්නට පුළුවන්. ඉතින් එහෙනම් අපි රෑ නිදාගත්තාම දකින හීන ගැනත් කතා කරා. ඊට පස්සේ අපි දවල් ඇස් ඇරගෙන දකින දවල් හීන ගැනත් කතා කරා. සඳුනි අපි ඊළඟට මොනවද කතා කරන්නට හිතාගෙන ඉන්නේ?
0: මම හිතන්නේ අපි ඊළඟට කතා කරන්න හිතන් ඉන්නේ අපිට ඇත්තටම හීන අපේ ජීවිතයට ඕනෙද කියලා.
2: ඕ ඉතින් මේ හීනත් එක්ක කොහොමද අපේ ජීවිතේ බද්ධ වෙලා තියෙන්නේ? අපි හීන ගැන අපේ ජීවිතයට හීන දාලා හිතුවටින් එහෙම අපි අපේ ජීවිතේ ෂේප් කරන්න මේ හීන මොන විදිහටද පොසිටිව්ලි හරි නෙගටිව්ලි හරි බලපාන්නේ කියලා අපි කතා කරමු මේ ගීතයෙන් පස්සේ.

0: Nanduni Dilshan. Heena velata panak tiyenawada?
1: Mage uttara nan akkeyo. Mokada me දැන් අපි මාතෘකාව ටිකක් ගැඹුරට යනවා අපිට හීන ඕනෙමද කියලා කතා කරනකොට දැන් අපි මම හිතන විදිහට දැන් මට තේරෙන විදිහට සමහර හීන අපිට අපේ ජීවිතේ අපිව ඉහළට ගෙනියන්න අපිට මහන්සි වෙලා වැඩ කරන්න එක්කෝ අපි දන්නේ නැති දේ ඉගෙන ගන්න නැත්නම් අපි හිතමු ක්‍රීඩකයෙක් නම් තව තවත් පුහුණු වෙන්න. එතකොට ওই විදිහට ගත්තොත් හීන ඒ හීනයකට යෑමේ අරමුණ තමයි අපිව තල්ලු කරන්නේ තව තව තව තවදුරටත් මේ දේ කරන්න කියලා. ඉතින් එතකොට අර හීනයක් නැතුව තියෙනවට වඩා මං හිතන්නේ කෙනෙක් හීන දකින්න එක. හැබැයි ඕක මෙහෙම පැත්තකුත් තියෙනවා හැමයක්. ඒ අපි ලොකු හීනයක් ගැන එකම එක මාර්ගයකින් විතරක් ලබා ගන්න හදනවා කියමුකෝ. එතකොට කෙනෙක්ට ඒක ඒ විදියටම ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. එක්කෝ ඒ හීනය දකින්න කෙනාට ඒකට ළඟා වෙන්න බැරි වෙනකොට කෙනෙක්ට ඇත්තරම පොඩ්ඩක් අර මානසිකව වැටෙන්න පුළුවන්. එයාට තමන්ගේ හැකියාව පිළිබඳ මොක් හරි සැකයක් මතුවෙන්න පුළුවන්. අර අනේ මට බෑ වගේ. ඉතින් මම හිතනවා ඒක එහෙම හිතනවට වඩා මං හිතන්නේ අඩියක් පස්සට අරගෙන කෙනෙක් හීනයකට ළඟා වෙන්න හදනකොට අර හැමතිස්සෙම බලන්න ඕනේ එයා යන මාර්ගයට වඩා තව පැති තියෙනවද හීනයට ළඟා වෙන්න. එතකොට හීනය තව ටිකක් පුළුල්ව දකින්න ඕනේ. ඒ කියන්නේ ටනල් විෂන් එකකින් නැතුව අපි හීනය ටිකක් ලොකුවට දකින්න ඕනේ. ආ හරි මගේ මෙතන නම් මගේ හීනය මම හීනය දකින්නේ මේ වගේ කෙනෙක් වෙන්න නම් තව මොනවද මට යන්න පුළුවන් විදි කියලා. ඉතින් මං හිතන්නේ කෙනෙක් හීනයක් දැකලා අර පසුතැවෙනවා හරි මානසික පිටනනම් ඒ කෙනාගේ හීනය ගැටලුවක් නෙමෙයි. ඉතින් කවුරුත් දැපෙන දකින්න හීනය වෙනස් කරන්න එපා. නමුත් ඒ හීනයට ළඟා වෙන්න පුළුවන් තව විදි හොයන්න කියලා තමයි මම නම් හිතන්නේ.
2: ඔව් අක්කේ මම හිතන්නේ ඇත්තටම ඒකට ඔව් කියලා හරි නෑ කියලා හරි අර කිව්වා වගේ කියන්න බෑ. ඉතින් හීනය සමහර වෙලාවට ඒක තමයි අපි වර අර බලාපොරොත්තු ගොඩක් එක්ක ඉස්සරහට ගෙන යන්නේ. සමහර වෙලාවට හීනයක් තමයි අපිව අර ස්ට්‍රෙස් කළා මෙන්ටලි. අපි ඒක ගැනම අපිට ඒක මෝනේ කියලා මේ හීන මෙහෙම වෙනවා කියලා එක්කෝ හිතන විදිහට අපි ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අර බය හිතෙන හීනයක් දැක්කාත් එහෙම නැත්නම් සතුට හිතෙන හීනයක් දැක්ක සමහරට දැන් අර බුද්ධිකය දැක්ක වගේ ලොතරැයියක් ඇදෙයිද කියලා අපිට හිතුණොත් ඉතින් ඇත්තටම ඇදුනොත් අපි මොකද කරන්නේ වගේ කියන්නේ අර හීන ඇතුළ අපි ගොඩක් ජීවත් වෙන්න කැමති. ඉතින් එතකොට සමහර වෙලාවට මං හිතන්නේ දැන් කෙනෙක් හිතුවත් එහෙම නැහැ මට මේ වයස වෙනකොට මම මේ දේ අචීව් කරලා තියෙන්න ඕනේ කියලා අපි හීනයක් හිතාගත්තත් ඒක අපිට ලොකු ප්‍රෙෂර් එකක්. ඉතින් මං හිතන්නේ අර හීනෙකට ඩෙඩ්ලයින් එකක් දාන එක හොඳ දෙයක් නෙමෙයි. හීන අස්සේ අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ඩෙඩ්ලයින් එකක් දාලා ස්ට්‍රෙස් වෙන්න හොඳ නැහැ.
3: ඔව් මට හිතෙන්නේ අර ඔබ දෙදෙනාගේම කතාවෙන් මට ඇහෙන දේ තමයි ඒකට මම දකින්නෙත් අපේ ජීවිතවලට හීන අපිට හැමෝටම තියෙනවනේ. ඒ හීනවලට පණක් තියනවද කියලානේ මං එහෙම. ඒකට මටත් හිතෙන්නේ හීනවලට පණක් තියෙනවා. හීනවලට පණ දෙන්නේ අපිනේ. ඒත් අපි ඒ දෙන අපි හීනයක් කියන එකෙන් යම් කිසි දෙයක් නිර්මාණය කරනවා නම් අපි ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියන එකේ තීරණය ගන්නත් අපිටම තමයි ඒක පුළුවන්. කියන්නේ අපේ හීනේ අපි පණ දෙන්නේ ඒක කරන්නෙත් අපිමයි. ඉතින් ඒක අපි ගන්න අප්‍රෝච් එක මොකද්ද ඒකට කියන එක ගැන අපි හරි වයිස්ලි හිතලා බැලුවොතින් එහෙම අපිට දේවල් මට හිතෙන්නේ මැනේජ් කරගන්න පුළුවන් වෙයි. හැබැයි අර අපි දෙන්නම කතා කරා වගේ හීන තියෙන එක අපිට හරීම හොඳයි බලාපොරොත්තු ජීවිතේ ඉස්සරහට ජීවිතේ ගෙනියන්න දේවල් අචීව් කරන්න. හැබැයි හදිසියෙන් හරි ඒ දේවල් නැති වුණොත් එහෙම අපි කඩා වැටෙන්න ඕනේ නැහැ. මොකද අපිට කන්ටිනියුස්ලි හීන දකින්න පුළුවන් හින්දා. දිල්ෂාත්
1: ඔව් ඔකේ. කියන්නේ මම ඒකට තව දෙයක් ඇඩ් කරන් එකතු කරන්නම්. මොකද දැන් මම හිතන විදිහට හීනය කියන ගමනාන්තය, ඒ කියන්නේ හීනය ගමනාන්තයක් විතරක් නෙමෙයි. මම දකින්න විදිහට හීනය කියන්නේ චාරිකාවක. ඒ කියන්නේ කෙනෙක් හීනයටම යන්න බැරි වුණා කියලා දුක් විය යුතු නැහැ. මොකද අපි ඒ යන චාරිකාවේ අපිට ඒ ලැබෙන අත්දැකීම්, ඒ හම්බෙන මිනිස්සු, අපි ඉගෙන ගන්න දේවල්, ඒ හැමදේම ජයග්‍රහණ. එතකොට ඒ හීනය පසුපස හඹා යනකොට මං හිතන්නේ අපිට වෙන්න පුළුවන් නරකට වඩා මං හිතන්නේ හොඳ දේවලුත් තියෙනවා. හැබැයි සඳුනි කිව්වා වගේ අපි ඒකට අර මේ ඩෙඩ්ලයින් එකක් දෙන්න හොඳ නැහැ. මොකද අපි ලෝකේ දිහා බැලුවොත් ඕන තරම් පිරිස් ඉන්නවා ගොඩාක් පරක්කු වෙලා එයාලගේ හීන හිතාගන්න බැදිට හැබෑ කරගත්ත. ඉතින් මං හිතන්නේ හීන දකිනවා කියන එක අනිවාර්යෙන් මං හිතනවා අර හීන වලට පණ තියනවා. හීනයක් නැතුව ඉන්නකොට ජීවිතේ නෑ සමහරට හිස් වගේ දැනෙන්නත් පුළුවන්. නිකන් බලාපොරොත්තුවක් නැතුව ඉදිරියට යන්න අපිට නිකන් අර උනන්දුවක් මොටිවේෂන් එකක් නෑ වගේ හිතෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ හීනයකට ගියාම අර හීනවලට අපි හැමෝම ආසයි. ඉතින් ඒක අපි ලොකු පොඩි කවුරුත් නිදාගෙන ඉද්දිත් වගේම හැරගෙන ඉද්දිත් හීන දකින්න ඕනේ.
3: ඔව් දැන් මේ කතාව අහගෙන ඉද්දි අපි දැන් හීන ගැනම පැයක් කතා කරනවනේ. මට හිතුනේ අපි දැන් කතාවට කලිනුත් අපි මේ සම්බන්ධව විස්තර හෙව්වා. එහෙම කරාම ඇත්තටම අපේ මුළු ජීවිතේම හීනනේ කියලා. ඒ කියන්නේ අපි හීනයක් හෝ බලාපොරොත්තුවක් තියෙනවා, ඒ වෙනුවෙන් වැඩක් කරනවා. ඒක හරියනවා නම් ඒතනින් එහාට ඒ බලාපොරොත්තුව හරි හීනේ හරි බිල්ඩ් කරනවා. හරි ගියේ නැත්තම් ආයි හරියන හීනයක් දකිනවා, ඒ බලාපොරොත්තුව බිල්ඩ් කරනවා. අපි ජීවත් වෙලා කරලා තියෙනම හීන දකින එකයි, ඒ හීන සැබෑ කරගන්නට දේවල් කරපු එකයි, හරි ගියේ නැති දේවල් වලට ආයි අලුතෙන් හීන දැකලා ඒ දේවල් සැබෑ කරගන්නට හදපු එකයිම තමයි කියලා තමයි මට හිතෙන්නේ. අපි මුළු ජීවිත කාලයක් පුරාවටම කරන්නේ හීන වලට පණ දිදී යන එක. ඉතින් මට හිතෙන්නේ මම ඇත්තටම මේ හීන ගැන මම හිතුවටත් වැඩිය මම හිතන්නේ මට හිතෙන්නේ මගේ මුළු ජීවිතේම මං හිතන්නට බලාපොරොත්තු වුණාට වැඩි ප්‍රමාණයක් ගැන අද දවස ඇතුළත මං හීන ගැන හිතලා තියෙනවා. මේ හරිම ඒක හරි ලස්සන කතා බහකට මට හිතෙන අපි හරි ලස්සන තැනකට ආවේ. කියන්නේ අපිට හීනයක් කිව්වම අනේ ඉතින් රැට දකින්න දෙයක්, එහෙම නැත්තම් දවල් හීනයක්. අපි දැන් මේ හීන කියන්නේ ඇත්තටම අපේ බලාපොරොත්තු නේද කියන එක. මම අනිත් කාරණාව තමයි දැන් අපි මොන හරි දෙයක් achieve කරගන්න වට අමතරව අපි දැන් බලාපොරොත්තු hope එක කියන එක කියලා හිතුවොත් එහෙම මේ අපේ ජීවිතවල අමාරු කාල තියෙනවනේ. එතකොට ඒ අමාරු කාලවලදී මට හිතෙනවා අපිට හීන එහෙම නැත්තම් බලාපොරොත්තු ඒ අමාරු කාලේ ගත කරන්න යොදා ගන්න පුළුවන් කියලා. දැන් මම පර්සනලි ඒක ඇත්තටම කරන කෙනෙක්. يعني මම අර මං හැම වෙලෙම කියන්නේ අර හෝප් එක තමයි මගේ ජීවිතේ ඩ්‍රයිව් කරන්නේ. මේ එතකොට ඒ වගේ තව ගොඩක් අය අපි අසන්නනුත් මට හිතෙනවා ඔබගේ ජීවිතය ගැන හිතලා බැලුවොත් එහෙම මේ හීන හරි එහෙම නැත්තම් බලාපොරොත්තු හෝප් මේ දේවල් තමන්ගේ ජීවිතේ මොන වගේ ලෙවල් එකකට තමන්ගේ ජීවිතයට ඇෆෙක්ට් වෙනවද කියන එක. ඉතින් අර මම පර්සනලි හරිම හෝප්ෆුල් කෙනෙක් විදිහට අර දෙයක් අතාරිනවට වැඩිය ලයික් this will be okay, everything will be okay කියන ඒ බලාපොරොත්තු ඒ හීනේ. ඒක අපි අනිවාර්යයෙන්ම දැන් අපි හීනයක් කියලා කියන්නෙම එහෙම නැත්නම් අපි ඒක හෝප් එකක් බලාපොරොත්තුවක් කියලා කියන්නෙම අපිට අදහසක් නැහැනේ මේක ඇත්තටම වෙයිද නැද්ද කියන එක. මොකද අනාගතයේ දෙයක්නේ. ඒ වුණාට අපිට no we will be okay කියන ඒ feeling එක හරිම strong කරගන්න පුළුවන් අපේ අද දවස අපිට difficult නම් ඒක පාස් කරන්න. ඔය දෙන්නට මොනවද ඒක ගැන එකතු කරන්නට තියෙන්නේ?
2: ඔව් අක්කේ මං හිතන්නේ එහෙම අර අපි දැන් මන් දන්නේ මම ගොඩක් වෙලාවට හිතනවා දැන් දෙයක් වෙනකොට නෑ මේ නරක කාලෙත් කොයි වෙලාවෙ හරි පහු වෙයි නේද? එහෙම නැත්නම් මේ කාලේ අර සමහරු කියන්නේ අපල කාලයක් ඒ වගේ කාලයක් නම් ඒක පහු වෙයි නේද? ඉතින් ඒ පහු වෙන එක ගැන බලන් ඉන්න එකත් ඇත්තටම හීනයක් මං හිතන්නේ. ඉතින් ඒක වෙයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. විශ්වයේ දේවල් එක්ක අපි දන්නේ නැහැ ඒක ඇත්තටම වෙයිද. ඒක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් හිතන පතන විදිහ අනුව. ඉතින් හැබැයි මං හිතන්නේ අර දවසක දේවල් හොඳ වෙයි මේ කාලේ පහු වෙයි කියන එක පුංචි බලාපොරොත්තුවක් පුංචි හීනයක් අපි හැමෝම මෙතන ඉඳලා තියෙනවා. ඉතින් අර මං කිව්වා වගේ හීන දකින්න ඕනේ අපි තැනකට යන්න ඩෙස්ටිනේෂන් එකට යන්න. මේ හැබැයි ඒ හීනේ හින්දා ඒ ඩෙස්ටිනේෂන් එකට යන ගමනේ එතනින් එහාට වෙන්නේ මොනවද කියන ඒ බලාපොරොත්තු අර කිව්වා වගේ එක එක පැත්තට යන්න පුළුවන්. ඒක එක මාර්ගයක් නෙමෙයි ඒක ගොඩක් පැතිවලින් ගිහිලා අර හීනකට යන කොම්පස් එකක් දුන්නා වගේ තමයි. ඒ හීනට ඔයා යන විදිහ මම යන විදිහ ඩිල්ෂාන් යන විදිහ වෙනස් වෙන්න පුළුවන්.
3: ඔව්. ඩිල්ෂාන් මට හිතෙනවා ඔයාටත් ඒකට මොන හරි ඇඩ් කරන්න තියෙනවා
1: කියලා. මම කැමතියි අපේ අසන්නන්ගෙන් මේ ප්‍රශ්නයක් අහන්න. ඔබ අවුරුදු 10කට කලින් ඔබ අද ඉන්න දවස ගැන හීන මැව්වාද? අද ඔබ ඒ තැන ඉන්නවාද කියලා මම කැමතියි අද අසන්නන්ට පොඩි පැනයක් දෙන්න නිදා ගන්න කලින් කල්පනා කරන්න කියලා.
3: නිදා ගන්න කලින් කල්පනා කරලා ඒක රැයට හීනෙන් දකින්නත් උන්ට අවස්ථාව තියෙනවා. මේ ඉතින් ඒක හරිම ලස්සන ප්‍රශ්නයක්. මට හිතුණා ඩිල්ෂාන්ගෙන් මේ ප්‍රශ්නය අහන්න ඔබ අසන්නන්ගෙන් අසපු ප්‍රශ්නෙම අවුරුදු 10කට කලින් ඔබ ඉඳී කියලා හිටපු තැන අද ඔබ ඉන්නවද?
1: මං හිතන්නේ ඔව්. ඒ කියන්නේ තාම හීනය හීනට යන ගමන් ඉන්නේ. නමුත් හිතුවට වඩා මම හිතනවා මම ගොඩාක් ඉඳපු තැන් වලින් හිටපු තැන සිට මේ වෙනකොට උත්සාහයෙන් සහ අපි දැකපු හීනවලට සබය කරගන්න ගොඩාක් කැප වෙලා වැඩ කරලා ඉතින් අද වෙනකොට ඒ ගමනේ සාර්ථකව යමින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් තව දුරටත් ඒ හීන ඒ විදිහටම දකින්න තමයි ආසාව. ඉතින් දවසක සැබෑ වෙයි කියලා බලාපොරොත්තු වෙයි.
3: සඳුනි,
2: ඔව්, මම දැකපු හීනේ අර ඩිල්ෂාන් කිව්වා වගේ චාරිකාවක මේ කඩේින් පැනපැනා ඉදින් යනවා. තාම හීනේ ඔක්කොම හැබෑ කරගෙන නැහැ. හැබැයි සමහර දේවල් හැබෑ කරගෙන තියෙනවා.
3: ඔව්. ඉතින් අර ඩිල්ෂාන් කිව්වා වගේ අසන්නන්ට අපි ආරාධනා කරනවා මේ හීන ගැන හිතලා බලන්න. අපි රැට දකින්න හීන, දවල් දකින්න හීන, අපි ජීවිතය සම්බන්ධයෙන් දැකපු හීන සම දැන් මට හිතෙන අපි තිදෙනාටම අපිට දරුවන් නැති හින්දා අපි අනුන් වෙනුවෙන් දැකපු හීන ගැන අපි කතා කරේවත් නැහැ. ඇත්තම කතාව මේ. හැබැයි මට හිතෙන්නේ දෙමව්පියන් විදිහට ඔවුන් එකතු වෙනවා ඇති තමන් වෙනුවෙන් හීන දකිනවා විතරක් නෙමෙයි තමන්ගේ දරුවන් වෙනුවෙනුත් හීන දකිනවා. ඉතින් ඒ දරුවන් වෙනුවෙන් හීන දකි දරුවන් වෙනුවෙනුත් හීන දකිමින් තමන්ගේ පවුල් වෙනුවෙන් හීන දකිමින් මේ යන චාරිකාව හරිමම හරි කොම්ප්ලිකේටඩ් එකක්. ඉතින් ඒ කොම්ප්ලිකේටඩ්නස් එක අඩු කරගන්නට තමයි තියෙන්නේ දවල් හීන. ඒවා අපිට පුළුවන් අපිට කැමති විදිහේ හරිම ලස්සන හීන දැකලා පොඩි වෙලාවකට හීන ලෝකවල ජීවත් වෙන්න. එතකොට අපිට ඇත්තටම සමහරවිට ඒක මම පර්සනලි කරන දෙයක්. හරිම ස්ට්‍රෙස්ෆුල් දවසක් හරි ස්ට්‍රෙස් මේ හරිම ටිකක් ටිකක් කොම්ප්ලිකේටඩ් කාලයක් ගත වෙනවා නම් අර ලොකුවට හැබෑ කරගන්න එහෙම හිතලත් නෙමෙයි. එනට අර මනෝලෝකයක චුට්ටක් වෙලා ජීවත් වෙන්න අවස්ථාවක්. ඒක මම මේ ඇත්තටම මේ හිතල ප්‍රැක්ටිස් කරන දෙයක් නෙමෙයි. එනවනේ මට ටික කාලෙකදී මට ක්ලික් වුණා අනේ මම මෙහෙම දෙයක් කරනවා නේද කියලා. මේ ඒක හරි ලස්සන තැනක් අර පොඩි විරාමයක් ලබා ගන්නට. මට හිතෙන්නේ සඳුනි ඩිල්ෂාන් දෙන්නම පුලිත් එකතු වෙයි මේ අපේ සහෘද මිත්‍රයා චානක තිලකරත්න ගීතයක් ලියලා ගායනා කරලා තිනවා. ඒ කොන්සෙප්ට් එක ගැනම අපි ෆෝයි බි මැදිරියේ ඒ ගීතය ඉදිරිපත් කරා. ඉතින් මේ අපි ඒ චානකවත් චානක තිලකරත්නවත් ඒ මේ වෙලාවේ මතක් කරමු. ඉතින් මට හිතෙන්නේ අසන්නන්ටත් අපි නැවත ඔවුන්ට ආරාධනා කරමු ඔවුන්ගේ ජීවිතයේ හීන ගැන කල්පනා කරන්න. ඒත් එක්කම මේ හීන කොහොමද තමන්ගේ ජීවිතේ එක එක දැර දැන් මම කිව්වේ මට අවස්ථාවක් මං හොයාගෙන තියෙනවා පොඩ්ඩක් පොඩි කරදර කාලවලදී එක්කෝ හීනයක් හින්දා I will be able to do this කියන ඒ කරේජ් එක ඒ හෝප් එක හරහා ඇති කරගන්න. ඒත් එක්කම පොඩි විවේකයක් වගේ ඕනුනහම ලයිෆ් එකෙන් අපිට විවේකේ ගන්නම බැහැනේ. ඇත්තම කතාව ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකයෙන් අපිට විවේකයක් ගන්නවා නම් ගන්න පුළුවන් එකම විදිය මනෝලෝකයකට ගිහින් විතරයි. ඒක ඇත්තම හීනයක්ම තමයි ගොඩක් වෙලාවට මේ අපිට අත්දකින්න බැරි වෙන එකක්. මේ ඉතින් ඒ වගේ දේවල් ඔබත් මේ හීන පාවිච්චි කරනවද වෙන වෙන ස්ට්‍රැටජීස් විදිහට කියලා. සඳුනි දිල්ෂාන්ටත් ඒ වගේ ස්ට්‍රැටජීස් තියෙනවද හීන හරහා බැඳුණු?
2: මට මං හිතන්නේ අක්කේ හීනයක් එක්ක එහෙම ඇත්තරම ලොකුම එකක් නැහැ. මේ හැබැයි අර මං කිව්වේ දැන් ස්ට්‍රෙස්ෆුල් මෝමෙන්ට් එක මොන වගේ දේවල්ද කරන්න කියලා හිතුවොත් අර අර එක්කෝ මං ගොඩක් වෙලාට ලැග මගේ ආසම දෙයක් තමයි ට්‍රැවල් කරන එක. ඉතින් ගොඩක් වෙලාට සමහර මං රීල්ස් බලනවා ට්‍රැවල් වීඩියෝස් එහෙම නැත්නම් කොහරි යනවා බලනවා. ඉතින් අර අර සමහර වෙලාට අර හීනයක් වෙන සමහර දේවලුත් කියන්නේ සැබෑ වෙන්න පුළුවන් ඉස්සරහට. හැබැයි ඒක දිහා බලලා මම ඒ වෙලාවට සතුටුනා. ඉතින් ඔහෙම හීන ගැන කතා කරනවනේ මට හිතෙනවා ඒකත් හීනයක්ද කියලා.
3: අනිවාර්යයෙන්ම මට හිතෙන අපි ඉත වෙලා නැති අනාගතයේ වෙන්න වෙයි කියලා බලාපොරොත්තු වෙන දෙයක් හැම වෙලේම අපි අර දවල් හීන කියන කැටගරි එකට දාන්න පුළුවන්. ඉතින් අද දවස ඇතුළත දිල්ෂාන් අපි හීන ගැන හැම පැත්තෙම කතා කරලා තියෙන්නේ. අපේ වැඩසටහනේ නම Colors of a word. අද වචනය හීන. ඉතින් මම පර්සනලි හීන ගැන මට හිතෙන්නේ මම මේ තරම් කතා කරලා නැහැ, මේ තරම් හිතලා නැහැ කවදාවත්ම. අසන්නන්ටත් ඒ වගේ අත්දැකීමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා.
1: ඔව් මම හිතනවා එමයක් අපි සාධාරණයක් කරා අපේ මාතෘකාවට. මොකද මේ අක කිව්වා වගේ මම වුණත් හීනයක් අපිට හීන තිබිලා තියෙනවා. නමුත් හීනයක් මෙච්චර කොහොමද කෙනෙක්ට සම්බන්ධ වෙන්නේ එයාගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න, එයාගේ අමාරු කාල පහු කරන්න, එතකොට තව කෙනෙක්ට හිනාවක් ගේන, තව කෙනෙක්ව අඬවන්න, ආදරේදී ඔය හැම පැත්තකම හීන කොච්චර අපිට ළඟයිද කියලා මං හිතන්නේ අද අපි කතා කරා. ඒ ලස්සන අත්දැකීම අපි අසන්නන් එක්ක අපි බෙදා හදාගත්තා. ඉතින් එහෙම බැලුවොත් මේ හීන කියන වචනය ඇත්තටම මෙහෙමයි කියලා අර්ථකථනයක් දෙන්න පුළුවන් වචනයක් නෙමෙයි.
3: ඕ ඉතින් ලොකු අර්ථකථනයක් අපිට දෙන්න පුළුවන් වචනයක් නෙමෙයි, අපි අපිට පුළුවන් සාධාරණේ තමයි ඉෂ්ට කරේ. ඉතින් පැයක් පුරාවට අපි හීන ගැනම කතා කරලා අද අපේ අපිට නියමිත කාල වේලාව අවසන් වෙමින් යන්නේ. ඉතින් ඔබේ නිවහනින් සමුගන්නට තමයි අපිට දැන් කාලේ එළඹිලා තියෙන්නේ. සඳුනි අපි නැවත ඉරිදා අරුණැල්ල වැඩසටහනකින් හමු වෙනතුරු අද වැඩසටහනෙන් සමුගනිමු. ඉතින් අපි අද වැඩසටහනෙන් සමුගන්නවා අපි මේ ඉරිදා අරුණැල්ල දුෂාන් සහ සන්ධ්‍යා සමගින් ඉරිදා උදේ 9ට අරුණැල්ලෙන් හමු වෙනතුරු ඔබ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.